හඳු අතුලෑ ගතුමකි ඉරං එකශීගෙන්වා කමෙන් නූනේ අදි දුවාලවර රේගඩු කුරි අරාදා කමකවවෙස් නුමවේමේ අදි එයින් කොම්මෙ එච්චෙම්මෙ ඵලකෙක්ගා හිඟහිඟා හොරේ.

ඩෙක්කම්ගා මෙනුවී එකන්තන් නුවේ සහ එහාරුන් එවුරෙන් එම්මෙන් වාහුෂී තිමන් රස්කලාගේ හදරත හාදරු කුරව්වාසේ.

අදිතිමන් රස්කලාන්ගේ එකලේග ෆාන ලෙං උගන්නවෙන් නුදෙවමෙ. අදි එකලේග ෆාන එකමක එකශීගෙන විසනුවේ. එයි හඳාන් කොද්දනිවි ෆොතෙක්කම් ගයියායි බයාම් වෙගම්වා පුරවාන් කම්ගාමෙනවීනුවේ.

එතකෙච්චක එවරෙන්න නස්රු දිනුමකක් කුලදාන වෙගෙනෙන් වෙතෙ එතකෙච්ච හයිදුමැක් කුරුම්ග හාලිරු කුරව්වා ෆාවා ලෂ්කර කම්ග එවරෙන්වා හාලුවේ.

0: අධිකේත්ත එවුරෙන් දොවකුරා කමාමෙදු කලේගෆානු අජායිභව වඩා ගෙන්නවීමුයි අදි එවුරෙන් එකම ෆුරස්සාරකුම් ලෙති
1: وَإِذَا ذُكِّرُوا لَا يَذْكُرُونَ
0: අදි එවුරෙන්නම් හඳුම කොද්දවාෆිනම එවුරෙන් හඳුමෙන් නුකරෙති
1: وَإِذَا رَأَوْا آيَةً يَسْتَسْخِرُونَ
0: අදි එවුරෙන්නම් මුජිසාත ෆෙනිජ්ජනම එවුරෙන් ෆුරස්සාරකුම් ලෙති

0: තිමම් මෙෙන් මරුවෙ වෙජ්‍යශායි කෂිතකක වෙජ්ජහිඳු හමකශවරුම් තිමම් මෙන්නේ අලුන් දිරුමක ෆොනුවාන බයකු යේ.
1: أو آباؤنا الأولون
0: أدي تمام منجي إسودي كابا فين وسيه

0: එකලේගේ ෆානට්ටකා බිනායෙන් හදාශ අදි එතනත් දරු අලා රෝකොෆා දෙං ගද අලිෆාන් ගණුග තෙරෙන් එකලේගේ ෆානු එල්ලාශි
1: කීරිත් කුරුවන්ග දිව තර්ජමයන් දෙම මිගෙනස්තිනි සූරතු යාසීන තිරිස් හයිබ්වන ආයතුම් පශයගෙන් එසූරෙන් නිම්මා සූරතු සාෆාත් පශයගෙන් එසූරතුගේ නෝදිහ හයිබ්වන ආයතු ගෙනියල තර්ජමා විදාල දෙවාෆාවනි ඩොක්ටර් මොහම්මද් හනීෆ්
2: මේ නෝදිහ මෙගහර්ට්ස් දීනුගේ අඩෝ

0: ජමානුගා මීහුම් මෙර්මසායි මීහුන කෙහිදී උරුමුගා මශූර් මිහිකෙව. දෙම් මීනායයි අදි එකකායි මකාය ගොස් සිදියාතුගා ගිෆුල්ගා තොවාෆකොක් දෙති මියකු මරා මක්කාගේ එම්මෙන් එබ්වගෙන් ගතුල්ක සොජීබන් අරවාපා අහුනෙවි. හබීපු ගෙෆානුගේ කසිකනුගේ කාරීගා එමිහුම් හෙලා ෆාරිය තිබ්බාමෙ. ඒ වගන් නගා මිකාල් කන්තත්තකුන් මක්කාගේ මීහුම් හයරාන් කොෆා මදීනායන් අතුජේ රදිය දොහන් ගදවතුල් හොදැබිය හොදැබියයාගේ හඟුරා සලාමය සලෝ ඇල්ලිවි ඉතු රසුද ඉක්ෆාන් මක්කාය වඩාගින් අම්රාය වඩාගින් එහරාම් කඩුබා උළුබාතීව හුවපම් ෆලකුන් දෙක වඩාගින් මිකම දතුරුපුල් කුරබ්බාන් ගස්තු කුරබ්බාපා මදීනාගේ කෑරීගා ඉතුරුක ඉක්ෆාන් බෙරිකම්ගේ දරුගාතිවේ කබීලා කබීලාගේ මීහුණ අරියහුගා මිදතුරු දියුමන් අංගවෑ ඉස්ලාමුගේ එමෙන්නයි විවාහකුළු දක්වා දතුරුපුලගේ වගුතු ගස්තු කුරබෑ එක්කල වගුතකක් එ ගබීලා කබීලාගේ මීහුණකු නව්වේ. එමිහුගේ බහකී කජිගමන් හඟුරාම එක වඩාගන්නවා නීය විස් නෝනීයායේ එහෙම වීරු කොම්මෙන් දෙවේ කරේ නැතේ. කජිගෆානු එතන වඩාගින්ෆා අල්ගුන් මෙනබ්වෙස් අස්තගෆාර් කුරබාරේ ඒරුම් බෑමියුගේ හිතුගාවනී කජිගෆානු වඩාගින්ෆා මක්කාගේ මිහුණයි කොම්මෙන් සුගතකුන් සොල්හයිබ්බි වඩාගින් එතංගා හුන්නවාපානේ කමසේ. නුවත එ මක්කාගේ මිහුගේ අද්දරුගාවේ කජිගෆානුගේ කන්ත නිමිදානේ කමසේ. එකමකු දෙන්නෙවී අල්ගුන්මගේ මුදජායි අම්දරින්ගේ කන්තකා හුරේ මියහර දෙවේ නැතී කමුගේ විවාහකත මිලියා අයතුගාවේ සයකූලු ලකල් මුඛල්ලෆූන මිනල් අඅරාබි ශගලත්නා අම්වාලුනා වාහ්ලුනා ෆස්තග්ෆිර් ලනා යකූලූන බිඅල්සිනතිහිම් මා ලයිස ෆී ඛුලූබිහිම්. දෙන්ෆේ සලාමයි සලවැල්ලිබි රසූලුල්ලාහි ගෆානු එකලේ ගෆානුගේ අරිහුගාවා මුහාජිරිය බේකලුනායි අන්සෝරිය බේකලුනාගෙන් මි දතුරුපුර නුකම වඩාගෙන් පියවෙ. මි දතුරුපුරුගා වඩාගින් බේකලුන්ගේ අදදු දොළහා හෙවෙ. මදීනාගේ මච්ච වෙරිකුරෙවී ඉබ්නු උම්මි මක්තූමෙවෙ අම්බි අම්බි කමදුම් කරේ උම්මු සලමතුගේ ෆානුන් ගෙන්දෙවියේ එකලේ ගෆානුගේ අරිහුගා එමක්කාගා කතිල බානේ හදුයුතබ්ස් ගෙන්දෙවියේ ඉතුරු එකලේ ගෆානුගේ අරිහුගා වඩාගේ අස්හාබ් එකලුන් උරාගා හොරි කණිනුන් එහෙන් එබ්බ සතියාරේ නුගෙන්දවතෙ. මීවෙස් එබ එකලුන් එවඩා ගන්නවා නී හඟුරාමේක නෝන් කමයි හැම එකනි ගෙෆ්ල සියාරේ කුරබා උම්රා උමක්කන් එම්මෙන් නබ්ස් ඉගේ නේ ගොතුනේ. දෙම් මි බේකලුන් දතුරු කුරබා ෆා වඩාගින් අස්වානායි හැමය වඩා ගන්නවා ඉරන් ඉතුරු එකලේ ගෆානුගේ ජාසූසුන් ඇස් දන්නවාඇ කුරේෂුන් හැගේ මීහුන් තිබී කලෙග ානු මක්කායන් අරවඩාගත නොදිනුම් මච්චක් එබ්බසුගන්න. එමිහුන් ලදරිමෑ ජමල්තික දාදෙන් ගොයාගෙන් රබ්බේර කලෙග ානයි හඟුරාමයෙන් එබ නොකමතේ. එමිහුන් එබස්වවානී එමිහුණයි දෙකොළන්හම එක්ගොතකවිස් කලෙග ාන් මක්කායන් අරවඩාගත නොදිනවටේ මිහාරු කාල්දුබුණු වලී දුවිසත්ත සවාරුණනාගින් ඉස්ලාම් කුරියෙන් අය නොදිනුව නොකමජේ. මිකබල්තන් අස්වාපා හදිස් කුරෙබියේ එමිහුන් එයන්න මගු නෝන් එහෙම් මගකුන් අහරවනාගේ මක්කාය කාරිය දතුරු කුරාන එමිහු නෙබ්බාවය. මෙහෙන් හදිස් කුරෙබීම අස්ලම් වංහාගේ මිහකු දන්නවා ඇපියේ එමිහකී අලුගඩ දෙම් මිමිහා එබ එකලනාගෙන් වර දති වා මගකුන් දතුරු කොෆා අයස් මක්කාගේ තිරී ෆරාතුන් ඔයි හමබින් තනවස් තනක නොකොයිජේ. කාල්දුමන වදීද මිතන් දෙකල බාපා වඩාගෙන් මක්කාගේ මීහුන මිකබද්ද බෑපිය. දෙන් සලාමාය සුලවැජී රසූලුල්ලාහි ඉක්ෆානු සනියතුල් මිරාරේ විකියේ හිසාබ වඩාගෙ තනා එකලේ ගෆානු අරා වඩාගින් ඉන්නේ ගස්වාය විකියේ ජමල් මිතාගා බණුජ හැවිය. දෙන් නංගවන් උළුබාවෙස් නොතෙදුවේ දෙන් හදිස් කුරෙවියේ මී ජමල්ගේ ගොතෙන් නෝනේ එකමක ෆීල් බාගා මීහුන්ගේ එක් හයර් කුරෙවි කලාගේ මී ජමල්වෙස් හයර් කුරෙවියේ අහුරින්ගේ නෆ්සු එකලාගේ ගුදුරෙච්චරි කම්ගාවා කලාගේ ගන්දී මුනමේ උරයි සංහාගේ මීහුන් අහුරින්ගේ කිවෑන් හම කොම්මි කමකන් ඉදුනස් එකම ගාම ඇරස් කලාගේ ගෙෆ්ලායි ගෙෆ්ල හුරි රාජුගේ හොර්මෙච්චරි කමෙන් එකු ජෙවිගෙන් වානම එකමෙන් එමිහුන දෙබාහුරීම. මිකන් ආයස් නිමායිෆාවා මගී හම මියහරු ඉස්ලාමුගේ ලස්කරු එකුරයි සංහාගේ කාෆරුනායි හංගුරාම ෆසානේ නමවෙස් එමිහුගේ මච්චන් ඉස්ලාම් ගදවේ නසුරු දිවි හිතුහුරි ගොතෙන් හෙදේහා ක්‍රොදානකමයි බාරු ඉස්ලාමුගා එබ හුරිමේව. එකමක් එමක්කාගා මීහුන නේගි තිබි ඉස්ලාමුගේ එතන් එත දොයිෆ් මීහුන් වාකමයි අදි එකාපනුගේ තෙරේගාවෙස් මැක්කලාගේ තෙදුමකු දෙක්කවමන් ඉරාදු කුරෙවි එත බැක් වාකමයි අදි ඒ ගෙෆුල්ගේ හුර්මෙත්තිරිකන් කෙඩි දිවුම වෙස් ඉරාද නොකුරබ්බාකමයි අදි ඉස්ලාම් දීන කී සුල්හ මස්ලහතුය ගම්මතින් ෆෙතුරු වමන් ඉරාදු කුරබ්බාපාවා දීන්කමුන් එ දීනුගේ එම්මෙන් දීනුගේ අහකම්ගා ෆහුසමාන දාන්දෙන් එබ්වාංගොයි එමිහුගේ ගිබිලේකම්ගාවා තන් හඟුරාමෑගේ මගමතීන් ෆතුහු වමක ඉරාදේ නොකුරබියවි.
1: اللهم صل على محمد عبدك ورسولك النبي الأمي وعلى آل محمد وأزواجه وذريته كما صليت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد.
2: حسين صلاح الدين رحمه الله لوفاه كيرت رسول السيرة بدار ودبا

0: කියයි. මේ මෙන්දුර නමාත්වකතු.
1: අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්. අෂ්හදු අල්ලා ඉලාහ ඉල්ලල්ලාහ්. අෂ්හදු අල්ලා

0: بالحق ومن قتل مظلوما فقد جعلنا لوليه سلطانا فلا يسرف في القتل إنه كان منصورا.
1: පුරුවන් කියවා විදාල්වි අල් හාෆිස් මිෂෙල් ශාමින්.
2: මේ දීලුගඩ
1: නුවතිහ මෙගහර්ට්ස්
2: දීලුගඩ

හඳු අතුලෑ ගතුමකි ඉරං එකශීගෙන්වා කමෙන් නූනේ අදි දුවාලවුර රේගඩු කුරි අරාදා කමකවවෙස් නුමවේමේ අදි එයින් කොම්මෙ එච්චෙම්මෙ ඵලකෙක්ගා හිඟහිඟා හොරේ.

අඩෙක්කම් ගා මෙනුයි එකන්තන් නුවේ සහ එහාරුන් එවුරෙන් එම්මෙන් වාහොසී තිමන් රස්කලාගේ හදරත හාදරු කුරවවාසේ.

0: මේවාතවෙ අදි එවරෙන් එදේ හොරිහා කමෙන් එවරෙන්නම් එතාංගාවේ.
1: සලාමුන් කවුලම් මිර් රබ්බිර් රහීම්.
0: රහීම් වන්ත කලිග්ගේ හදරතුන් ඉවවා සලාම්ගේ බස්ෆුලේ.

අධිතිමන් රස්කලාන්ගේ එකලේග ෆාන ලෙං උගන්නවේ නුදෙවමෙ. අදි එකලේග ෆාන එකමක එකශීගෙන විසනුවේ. එයි හඳාන් කොද්දනවි ෆොතෙක්කම් ගයියායි බයාම් වෙගම්වා පුරවාන් කම්ගාමෙනවීමවේ.

0: එතකෙති එවරෙන්න්නක් කියමං කොද් දෙවීම ෆහ ඒගෙ තෙරෙන් එවරෙන්ගේ සවාරීත වේ අදි එවරෙන් එතකෙතින් කෑවුලෙතෙ
1: وَلَهُمْ فِيهَا مَنَافِعُ وَمَشَارِبُ أَفَلَا يَشْكُرُونَ
0: අදි මම්ෆාතකයි බුයින්තං එතකෙතිගා එවරෙන්න්නට්ටකාවේ ෆහ එවරෙන් ශුකුරු නුකරණීහියේ.

එතකෙච්චක එවරෙන්න්න නස්රු දිනුමකක් කුලදාන වෙගෙන්නෙන් වෙති. එතකෙච්ච හයිදුමැක් කුරුම්ග හාලිරු කුරව්වා ෆාවා ලෂ්කරෙක්කම්ගා එවරෙන්වා හාලුවේ.

0: තිමම් මෙෙන් මරුවෙ වෙජ්‍යශායි කෂිතකක වෙජ්ජහිඳු හමකශවරුම් තිමම් මෙන්නේ අලුන් දිරුමක ෆොනුවාන බයකු යෙ.
1: أَوَآبَاؤُنَا الْأَوَّلُونَ
0: أَدِي تِمَمْ مَنْجَ إِسْوَدِيَ كَابَ فَيْمْ وَسَيِّهِ

0: එකලේගෙෆා නැට්ටකා බිනායෙන් හදාශ අදි එතනත් දරු අලා රෝකොෆා දෙං ගද අලිෆාන් ගනුග තෙරෙන් එකලේගෙෆාන් එල්ලාශ.
1: කීරිත් කුරවාන්ගු දිව තර්ජමයින් දෙම මිගෙනස්තිනී සූරතු යාසීන් තිරිස් හැයිවන ආයතුම් පශයගෙන් එසූරෙන් නිම්මා සූරතු සෝෆාත් පශයගෙන් එසූරතුගේ නොවදිහ හැයිවන ආයතුගෙනියල තර්ජමා විදාල් දෙවාෆාවනි ඩොක්ටර් මොහම්මද් හනීෆ්.
2: අඩුව සෝන්තිය ගෙන්දවනි ය බේෆලුන්ගේ දීනී මුර්ෂීද
3: දීනුගේ අඩු දීනුගේ

0: ናይ ደኮላ ቁረይሽን ሃግ ሙሽሪኩን ዋግደን ቲበ ባይከ ሚቡኒ ሚሁም ወረግ ግናግናይ እስላሙን ጋፊላ ጋፊላ ሁረሆሊ ኡንደ ጉዲብስ ኡለተ ሚባ ሚሁም ቢሩገነዋ ሲሳ ጀቡማ ኡካሸት ሙ ሚህሰን ሳሊ ሰዋሩን መቸ ቢርኩሩ ባፋ ፎኑ ቢየ ሚበከሉም ብዳግነዋ ዋሃከ ኢቢገን ኢባ ሚሁም ኢኮተ ዱከፋ ፊላ ጀ ዲን ኢበከሉናን እሰኑን ፈነጀቢ ኢሚሁንገ በከልተካይ ሰቴከ ጀመል ሂፖያጊን ማዲናየ ወዳግን ፉወ ሰሪየቱ ሚያሃርገ ረቢዑ ለበል ማሁገ ትሬጋ ዙልቂሳየ ኪየ ተንገሉጋ ቲቤ ካፈሩንገ ሚሁን ሃይፋየ ኪየ ታንጋ ሁይሃፓን ቲቤ ሱፋ ሱፊ ተካይ ፈሪገቱማ ለስቱኩራባሃከ ኢወዳግን ፊየ ሚከመትከ ሙሐመድ ብኑ መስለመት ዲህ ሚሁንገ መቸ ቤርኩረባፋ ኢባ ሚሁን ሲሳሊማ ፈኑ ባፊየ ሚቤከሉናን ኢባ ሚሁን ኡሌ ረሰ ወዳግን ነውኒ ሬገንዲገ ሚባ ሚሁነ ኮመስ ጎተኩም ሚቤከሉን ወዳግን ረሩገ ካሪጋ ኡሉባካን እንጊገን ರೇಗಂಡು ಸಿಡಿಯಾತು ಅನುಕುಮೆ ಫತಿಸ್ವೀರು ಎ ಬೇಕಲು ನುಯಿಸ್ನೋ ಅತಿಬ್ಬೋ ಅನಿಕೊಂ ಹಮಜ ದಿ ದುನಿ ಉಕಾಗಿನ್ ಫುವೆ ದೆಮ್ಮಿ ಬೇಕಲು ಹತಿಯಾರ್ತನ್ ಹಿಪ್ಪೋ ಹಮಜ ದೇವಿಯೇ ಏಕಮಕು ಬ್ಯಾಮೀಹುಗೆ ಗಿನಕಮು ಫತಹಾಯೆ ನುಜಿಬಿ ಮೊಹಮ್ಮದ್ ಬುನು ಮಸ್ಲಮತ್ತು ನೋಂ ಎಹೆಂ ಎಮ್ಮೆ ಬೇಕಲು ಶಹೀದ್ ವಿಜ್ಜೇವೆ ಈಗ ಇಫಾನ್ ಮದೀನಾಯ ಬಡಾಗಿ ಮಿಖಬರ್ ದೇವೀಮಾ ಅಬೂ ಉಬೈದತ್ ಅಮೀನುಲ್ ಉಮ್ಮತಿ ಆಮಿರ್ ಬುನು ಜರ್ರಾಹ್ ಲಸ್ಕರಿಗೆ ಮಚ್ಚ ವೇರ್ಕುರವ್ವ ಈಗಂತವ್ಗೆ ಬದಲ್ ಹಿಪ್ಪ್ಯಮ ಫಣು ವಿಯೇ ನಿಕ ಇಫಾನ್ ಒಡಾಗತ್ತು ಎಮಿ ಹುನಂ ಎಸ್ಕರಾಯ್ ದಿಮಾಕುರಾ ನುಕರಿ ಫಿಲಾ ವಿಸಿ ವಿಹಾಲಿ ವಿಜೇ ಇಕ ಇಫಾನ್ ಬ್ಯಾಮಿಯುಗೆ ಮುದಾತಕಾಯ್ ನಾಮ್ ಸೂಫಿತ ಗನೀಮಾ ಕುರಬಾಗಿ ಮದೀನಾಯ ಬಡಾಗಿನ್ ಫಿಯು ಸರಿಯಸು ಹಂದಗು ಹಂಗುರಾಮಾಗ ಕಾಫರುನ್ನಾಯ್ ಇಬ್ಬಾವಿಗಿನ್ ಹಂಗುರಾಮಿಯಂಗ ಬನು ಸುಲೇಮನ್ ಹಾ ಮೀಹುಂ ಇಸ್ಲಾಮುಗೆ ಗಾಫಿಲಾ ಗಾಫಿಲಾಯಂ ಹುರಹುಳಿ ಉಂದಗೂದೇನ್ ಫರಾಯ್ ಫುವೆ ಮಿಕಂ ಬಡುವಮುಂ ಅನ್ನಾತೀವೆ ಮಿಬಾ ಮೀಹುಂ ಬಿರುಗನ್ನುವ ಅಜೆಬ್ಬುಮ ಝೈದುಬ್ನು ಹಾಜತ್ ಲಸ್ಕರಿಗೆ ಮಚ್ಚ ಬಿರುಕುರಬ್ಬಾಫಾ ಫಣು ವಿಯೇವೆ ಮಿಬೇಕಲು ಎವರೆಂಗಿ ರಸ ಬಡಾಗಿನ್ ಇರು ಎಬಾಮಿಹುಂ ವಕಿ ವಕಿವೆ ಎತಂಗಂಡು ದೂಕಫಾ ಫಿಲಾ ಹಿಂಗಾ ಜೇವ್ ಮಿತಂಗಂಡು ಮಿಬೇಕಲಿನಾಯ್ ದಿಮಾವಿ ಮುಜೈನತ್ ವಂಹಾ ಅಂಘೆನ ಎಬೇಕಲಿನ ಸುಲೇಮನ್ ಹಾ ಮೀಹುಂ ಫೇವಾ ತಿವಿತನ್ ದಕ್ಕಾ ದೀಫಿಯೆ ಫೈ ಎಬೇಕಲು ಬಡಾಗಿನ್ ಎಬಾಮಿಹುನಾಯ್ ದಿಮಾ ಕುರವ್ವ ಎಮೀಹುಂ ಫಸ್ಸವ ಎಮೀಹುಂ ಕುರೆ ಎತ ಬೇಕು ಹಯ್ಯರ್ ಕುರವ್ವ ಎಮೀಹುಂಗೆ ಸೂಫಾ ಸೂಫಿತ ಗನೀಮಾ ಕುರವ್ವಾಗಿನ್ ಮದೀನಾಯ ಬಡಾಗಿನ್ ಫುವೆ ಹಯ್ಯರ್ ವೆಗಿನ್ ಮಿಗೆನೆವನು ಮೀಹುಂಗೆ ತಿರೇಗಾ ಎಕ್ಕಲ ಮಗುದಿಕ್ಕಿ ಕಮ್ಜೇಗಿ ಫಿರಿಮೀಹಾವೆ ರಸೂಲುಲ್ಲಾಹ್ ಇಫಾನ್ ಎಮಿಹಾ ಇಕಮ್ ಜೇಗಿಯನ್ ಹಿಬಾನ್ ದಿಬ್ಬಾಫಿಯು ಸರಿಯಸು ಉರೇಶ್ವಂಗ ಮೀಹುಂಗೆ ವ್ಯಫಾರಿ ಗಾಫಿಲಾಯ ಸಾಮ್ ಕರಾಯ್ ಮಕ್ಕಾಯನ್ ಎಂಬುರಿ ಅನ್ನ ಖಬರು ಸಲಾಮಾಯ್ ಸಲಹಿ ರಸೂಲುಲ್ಲಾಹ್ ಇಫಾನ್ ದಿಬ್ಬಡಾಗಿ ಮಿ ಗಾಫಿಲಾಯನ್ ಹುರಹೊಳಿ ಗತಮ ಝೈದ್ ಬ್ನು ಹಾಸತ್ ಸತೇಕ ಹಜ್ಜಿಯ ಸವಾರುಂಗೆ ಮಚ್ಚ ವಿರ್ಕುರಬಾಫಾ ಫಣು ವ್ಯಾಫಿಯೇ ಮಿಕಲ್ ಇಫಾನ್ ಮಿ ಲಸ್ಕರಾಯ್ಗೆ ಬಡಾಗಿ ಮಿ ಗಾಫಿಲಾಯಾಯ್ ಗಾಫಿಲಾಗ ಅತಿಬಿ ಮೀಹುನಾ ಎಕ್ಕುಗ ಹಯ್ಯರ್ ಕುರವ್ವ ಗನೀಮಾ ಕುರವ್ವಾಗಿ ಮದೀನಾ ಎಂಬುರಿ ಒಡಾಗಿ ಫಿಯೇ ಹಯ್ಯರ್ ಬಗ್ಗೆ ಮಿ ಗೆನವನು ಮೀಹುಂಗೆ ತೆರೇಗ ಇತುರ್ ರಸೂಲ್ ಇಫಾನ್ಗೆ ದರಿಕಂಬದು ಝೈನಬ್ಗೆ ಇಫಾನ್ಗೆ ಫಿರಿಕಲು ಅಬುಲ್ ಆಸಿಬ್ನು ರಬಿಯುವೆ ಮೀನಾಯಕಿ ಮಕ್ಕಾಗೆ ಮೀಹುಗೆ ತಿರೇಗಾ ವ್ಯಫಾರಿಯಾಯಿ ಮುದಾವಿರಿಕಮ ಅಮಾನಾಯ ತಿರಿಕಂಗ ಎವ್ವನ ನಂಬರುಗ ಕಿಯೇ ಬೊಡುಂ ಕುರಿ ವಾ ಮೀಹಿಕೆವೆ ಮೀನಾ ಮದೀನಾಯ ಗೆನೆವು ಝೈನಬ್ಗೆ ಇಫಾನು ಮೀನಾ ಮರುನ್ ಸಲಾಮೆ ಕುರೆವು ಎದಿ ಒಡಾಗಿನ್ ಎ ಲಸ್ಕರ್ಗೆ ಮೀಹುನ ಅಂಗವಾ ವಿದಾಳುವಿಯೇ ಅಹುರಿಂಗ್ ಏನಾಯ ಸಲಾಮೆ ದೀಫಿಮೆ ಮಿ ಖಬರು ಅಸ್ವಾಫಾ ಇತುರ್ ರಸೂಲ್ ಇಫಾನ್ ಹದೀಸ್ ಕುರೆವಿಯೇ ಎ ಮಿಹಾ ಇಸ್ಲಾಮ್ ನಕಿ ಎಕಚ್ಚಿಕೆ ಇಕಮನಾ ಸಲಾಮೆ ದೀಫಿ ಮೀಹಕ ಅಹುರಮೆ ಮಿ ಸಲಾಮೆ ದೇಹರಿಮೆ ದಿಂಗ್ ಎ ಲಸ್ಕರ್ಗೆ ಬೇಕಲು ಎ ಅಬುಲ್ ಆಸ್ಗೆ ಮುದಾವಿಸ್ ಏನಾಯಂ ಹಮ ಮುಣೀನ್ ದೂಕೊಲ್ಲಬ್ಬಾಫುವೆ ದಿಂಗ್ ಏನಾ ಇತ ಗಿಚ್ಚಾಗೆ ಮಕ್ಕಾಯ ಗೊಸ್ ಎ ಮೀಹೆಗೆ ಹಗ್ಗಿಂಗ್ ಎ ಮೀಹಕಂ ಅದಾಕು ಏನಾಗೆ ಅತುಗಾವಾ ಮೀಹುಂಗೆ ಅಮಾನೆತ್ತ ರದ್ದುಕುಂ ಹದಾಫಾ ಮದೀನಾಯಂ ಆಯ್ಸ್ ಇಸ್ಲಾಮ್ ಇಜ್ಜೇವೆ ಇತುರ್ ರಸೂಲ್ ಇಫಾನ್ ಇಕಲ ಇಫಾನ್ಗೆ ದರಿಕಮಲು ಝೈನಬ್ಗೆ ಇಫಾನು ಇಕಲ ಇಫಾನ್ ಇಹು ಕಾಯವನಿಗೆ ಮಚ್ಚ ದಿಬ್ಬಾಫಿಯೇ ವಫಾತಿರಿ ಕಮಾಲ್ ಜೊಯ್ ಬಕಿ ಮಿಹಿಂಗ್ ಹುಣ್ಣ ಕವಿಕೆ ಸರಿಯತು ಮಿಯಾರ್ಗೆ ಜಮಾದಿಲ್ ಆಖಿರ್ ಮಹಗೆ ತೆರೇಗ ಸಲಾಮಾಯ ಸಲಹಿ ರಸೂಲ್ ಇಫಾನ್ ಝೈದುಬ್ನು ಹಾಯಸತ್ ಇಫಾನ್ ಲಸ್ಕರಿಗೆ ಮಚ್ಚ ವೇರಿಕುರಬಾಫಾ ಹಂಗುರಾಮೆ ಕ ಫಣುವಿಯೆ ಮಿ ಫಣುವಿ ಮೊಹಮ್ಮದ್ ಬ್ನು ಮಸ್ಲಮತ್ಗೆ ಅರಿಹುಗ ಒಡಾಯಗೆ ದಿಯ ಬೇಕಲು ನಾಯಿ ಹಂಗುರಾಮಕ್ಕು ಗತುಲು ಕುಳ ಸೌಲಭತ್ ವಂಹ ಕಾಫರು ನಾಯಿ ಹಂಗುರಾಮ ಕುರಿ ಮಸೆ ಎ ಮೀಹು ಮಿಹಾರ್ ಫಾಬಾ ತಿಬೆನಿ ತೊರ್ಫೇಕಿ ಎತನಿಗೆ ಎತನಕಿ ಮದೀನಾಯಿ ಇರಾವ್ ಕರಿ ಎದ್ದ ಮೌಗ ತಿರಿ ಸಮೇಲ್ಗೆ ದುರ್ಗ ಉಣ್ಣ ತನಿಖೆ ಫೈಮ್ ಬೇಕಲು ಬಡಾಗಿ ಮಿಬಾ ಮೀಹು ತಿವೆ ತಂಗಂಡ ನುಕುಮೆ ಒಡಾಯಗತ್ತುಮು ಮಿಬಾ ಮೀಹುನ ಹೀವಿ ಮಿಬೇಕಲುಂಗೆ ಫಹೆಪ್ಪಳು ಇಸ್ಲಾಮುಂಗೆ ಅದಿ ಮಾ ಬೋಡು ಲಸ್ಕರಿಂಗ್ ಅನ್ನಾನೆ ಕಮರೆ ಮಿಬೇಕಲು ನಕಿ ಎ ಲಸ್ಕರ್ಗೆ ಕೊಳಮಚ್ಚಿ ಕಮ್ಗೆ ಮಿಹಿನ್ ಹೀವೆ ಸಿಹುನು ಬಡು ಕಮು ಹುರಿಹಾ ಮುದೇಕಾಯಿ ನಾಮ್ ಸೂಫಿತ ಕಾಯಿ ದೂಕಫಾ ಫಿಲಾನ್ ದುಬ್ಬಾಗಿನ್ ಫುವೆ ದಿಂಗ್ ಎ ಬೇಕಲು ಮಿ ಹುರಿಹಾ ತಕಿತಿ ಗನೀಮಾ ಕುರಬ್ಬಾಗಿನ್ ಮದೀನಾಯ ಬಡಾಗಿನ್ ಫುವೆ ಸರಿಯತು ಮಿಯಾರ್ಗೆ ರಜಬ್ ಮೊಹಗೆ ತಿರೇಗಾ ಸಲಾಮಾಯ ಸಲಹಿ ಇತು ರಸೂಲ್ ಇಫಾನು ಝೈದುಬ್ನು ಹಾಸತ್ ಇಫಾನು ಲಸ್ಕರಿಗೆ ಮಚ್ಚ ವಿರ್ಕುರಬಾಫಾ ಫಿಜಾರತ್ ವಂಗ ಮಿ ಹುನಾಯಿ ಹಂಗುರಾಮಿಯ ಫಣು ವಿಯೇ ಮಿ ಹಂಗುರಾಮಾಗೆ ಸೌಬಕಿ ಮಿನಂಗೆ ಝೈದುಬ್ನು ಹಾಯಸ್ತು ಗುಫಾನು ಮದೀನಾಗೆ ವ್ಯಫಾರಿ ಕಾಫಿಲಾಯ ಕಾಗಿನ್ ಸಾಮ್ ಕರಾಯ ಮದೀನಾಯ್ ಎಂಬ್ರಿ ಒಡಾಗನ್ನೋ ಅನಿಕೊಕ್ ಫಿಜಾರತ್ ವಂಗಾಗೆ ವರಗ್ ಗಿನ ಮೀಹು ನುಕುಮೆ ಮಿ ಗಾಫಿಲಾ ಫೇರಿಗೆ ಫುವೆ دین اکل اغفان مدینہ وڈاگی می خبر دیو من لسکری کے مچہ برکر ابا فافنو بیئے می بے کدوم وادل قرائے کیا حسابوں امی ہنائی بدل کر ابا امی ہنائی حمل دیبا اترین ورک گنمیہم قتل کر ابا ورک گنمیہم حیر کر ابا گی مدینہ وڈاگی فیئے می حیر وگین گنون می ہنگے تیرے گا امی ہنگے ورک مین انگھنک ویس گنونے می انگھن میہا دیبا فا مکہ گا حیر وگین ہوری اسلام گے میہ ویلوا فیئے سریعتوں میار کے شعبہ مگ تیرے گا سلام صلی اللہ علیہ وسلم اتو رسول اللہ عفان حیثتے کے صحابین کے مچ عبد الرحمن بن عوف عفان ویلکر بافا دومت الجندل گا تیبے کلب ونہا می ہنائی ہنگرا میں فنو بیے عبد الرحمن میلس کرائے گی نکنے وقتوا سلام صلی اللہ علیہ وسلم اتو رسول اللہ عفان کے عفان مفدین وصی اکوری بیے تیبا امیہم امم فسار اکوری کمگا میں رسکلہ گی تیتمو گا ہنگرا ہم کرا رہے اکلا گی کیبے کافر وی جبے قتل کرا رہے غنیم آئے کا خیانت تیر نوار رہے امان دین و فوگا غدر وی نوار ہے میہوں گتل کلوں گے اتنوں کدی ہانی کتا نکرا رہے انہیں نائی کدی نائی مسکلین گتل نکرا رہے میہ میں کدانگ احد کمائی اکدانگ نبی جا کے وصیہ کندرنا رہے می بس فرطان حدیث کو ربافا ہنگر آمائے گے دیدہ دے بیئے دے می بے کدن دتر کو ربافا وڑا گن ادا بیترین گے رکھا فائبن نوا تندوس وان دے دینا گوم گے متی گا تیبا بیئے تندوہ نسیح دیو میں فوگا ہنگر آم کو ربانے کم بنی انگوا بیئے حتروانی بی دو گے ہندن گا امی ہوں گے ویڈیو کن ہوری اسواق بن عمرو اسلام دین قبول کو گے نکمے جے اے نایا اکوا برک گے نمی ہوں اسلام جو گے دین تی می ہوں جزی دی گے امی ہوں گے دین متی گا تی بوں اختیار کو پوے می با امی ہوں گے دین کی نصورا دین ہے دین فے عبد الرحمن بن عوف امی ہوں گے ویڈیو کن ہوں نوی اسواق بن عمرو گے داری کم لکائی کان بلو آگے اکوا نایا گے مدینہ بڑا گے فیے می کبنا اکا جے گفانا فریہم بے فلک رکاو بی ہجرین تیوی سہر وطرے گئے ابے فلکی ابو سلمت گفانے می بے فلک اوہار وی ہجرائیں نوادی حتروان اہر گئے می بے فلکی ورا مداوری ورا علم وری ورا تقوی وی گن حدیث ربا کرے بھی تابعی یا بے کلیم کرے میں بے کلی کے دنائی می سریعت گا واہ کیا فٹیوم گا ابن اسحاق ربا کرے بافا گتو گا کھوڑا اتر بے اگو تکی عمر گفان گا داری کلیم گا کی بائیں عطا ابن رباہ ربا کرے باتے اے عمر گفان گا داری کلیم بیدار بیے اد واہ کو مدینہ گا مسکتو گا اتو رسول اللہ اقفان کو عریف گاتی بھی اصحاب بے کلیوں کے دیہ میہوں کرے اکاو کم گا افرم بھی میں اتب بے کلیوں نہ کی ابو بکرین عمر عثمان علی عبد الرحمن بن عوفی ابن مسعودی معاذ بن جبلی حذیفت الیمان ابو سعید الخدری دن افرم نے مہن تبانی کو انصوری بے کلیوں کرے زوان کو ایس دن نبی اے مہرس کلیوں رسول آئے مومنوں کرے امی اتوری کم بے اتوائے اسر کے لکھوان حدیث کرے بھی ہے ای ام خلق ہے امی ہنے دن در نوافی ہے مومنوں کرے ام بدھی ویری کم بیتو ہے حدیث کرے بھی ہے ای ام گنائیں مروحندان کو اے مرو ایس فیبج جاؤں کے کوری گا اکم رنگڑا تیار ہوگی انتی بھی ہنے فہے امی ہنی بدھی ویری نے دن ازوان کو ہنوی دے جے دن سلام آئے صلی اللہ علیہ وسلم اسر کے لکھوان اہر منا دیمائے کرمت فلدبا حدیث کرے بھی ہے اے مہاجری ابے کل نے تبا امی ہنے اے فاس کمیں نوفینی سلامی کروبیت تو تیمان کا جگفان مہر اسکلیا ہے کہ بہن ادھے فاس کمیں بے اے فاس کمیں کی میے ہم کرورم بیکمین کے تیرے گا شہوانی کم کے خطر فافتا فالو اجی جا اے بیکوے مدوا توعون فالو نوے ندانے ادھی اے بیکوے کابفان کے تیرے گا ننہا وینتکائی نبا بجتا فالو نوے ہم ہلا ندانے بیکمین کے مدوا منوائی کرن نبا کفیا اے بیکوے کی بہن برکائی کھنی جو مائی تدبر حاج بڑو مائی ویلنگ انیا جب مائی مکن کا نہ ہے ندانے بیکمی ہوں گے مدل جو زکاہ نیرو مناوی جیا وارے مدنوے ندانے بیکمی ہوں میرس کلیاں کی بے رائی کلیاں رسولیاں کے نمفرو گئن کوری اہودن وافی یا اے بیکوے مچہ بیر بیکوے انیا ندی بے ندانے بیکمی ہوں گے مدگا شریعہ رنگلہ نوہنگنی بیا فتنہ فساد بڑوے اے بیکوے مدگا ارارن تکائی تلافلوں اتر نوے ندانے دن عبد الرحمن بن عوف دومت الجندل فنو گئم گا واہ کفلا فٹو آفی سریعتوں میہر کے شعبہ میں ہوگا سلام صلی اللہ علیہ وسلم اتو رسول اللہ عفان فدکے کیے تنگ ڈگا اڑے بکرو بن بکرو انہا میہنا ہنگرام ستے کے سواروں کے مچنگ علی عفان ویر کرو بابا فنو بیے فدک ای خیبر ادا مہوگا مدینہ آئی حمیل کے دور منگا اور رہ کے میبا میہن خیبر کے یہودین اتر کے عفان آئی قرآن اڑے ہنگرام واگ ویر امک میہن اکن اڑے خبر اتر کے عفان دبر آگتی ہے میبے کجن دتر کرو بابا وڈا گنو نکن ابا میہن خیبر فنویما معاہدہ ہے کہ کنت تیار کلوم دا سیاسی جاسوس کا دماغ امیہا حیر قربا فی میمیہا کی کمائم ورا خبر تن اڑم فلا جے میمیہا اکافر تیبی تنائی امیہوں کے نام صوفی تا تیبی تن تن می بے کجن رنگلن اڑم فلوا دی فی දෙන් එ බේකලුම් වඩාගින් එමිහුණනා ඉදිමා කුරෙබුමුන් එමිහුම් ෆිලා විසි විහාජුවින් හිඟජ්ජයේ අසාාව බේකලුම් එ මුදාතකයි නාම් සූවිත ගනීමමා කුරබෑගින් මදීනායෙන් එම්බරි වඩාගින් ිය. මිහුන්නක යහුදීන් මච්චකන් එවිස් වෑගගේ නොදෙවන එමිහුන්ගේ කිබෑන් ගෙනවුණු ගනීමගේ තිරේග ෆස්සතේක ජමජයි දෙහස් බකරි වේ. අබූ රාෆිය උමතුල් කුර විවාහක. කයබරුගේ අහුල් වෙරින් ඉස්ලාමුන්නයි හඟුරාම කුලවුන්ගේ මච්ච බාරුදී. එකමගේ සබවතන් හෝදා මීහුකම්ගා වනී එමිහුන්ගේ වෙරි අබූ රාෆිය සල්ලාම්බුණු අබිල් හගේගු මිකජේගේ. මීනාය මුළ හිජාස් කරයගේ සෞදාගර කජගේ පානේ නංකිවුන් එකටීගෙන් බේ එහෙන් කියේ. මීනා එකී ව්‍යපාරිය කුලදාන මිහික නුහනු මුදාගෙන මීහෙන් මේ එ මෙහා යහුදීන්ගේ හිත්තන් හොන්නනී මීනා ෆුරලානේ හා ගොතක ෆුරොලි ෆුරොලිය. ෆෛස ලාම සුල ජී රසූද ඉක්වාන් මීනාගේ උඳ ගුතකුන් ඉස්ලාම් තකුන් සලාමි කුරබා ගස්තු කුරබා අසාාව එකකරන හදිස් කුර වියේති බෑ මීහුන් කුරේ. අබූ රාෆියෝ ගතුල් කුරාන් කුර්මතිලානී කාක් හිජව. මෙහෙන් හදීස් කුරෙබුමුන් මිකම හදරජ වංහාගේ ෆස් බේකල කුර්මති වගෙන් ෆුය මි බේකලුගේ වෙරියකී අබ්දුදාහිබන අතීක් මිකලේග පානෙව. මිකම හදරජ වංහාගේ මීහුන් ඉස්වගේ කමී කවබුණු අශ්‍රප ගතුල් කුරෙවී අවස් වංහාගේ බේකලුන් කුරෙ බැයිකෙවේ. මි දවසුර ගාවිස් හදරජ වංහයායි අවස් වංහයායි දිමෙදගා මි බාවතුගේ කංකම් ගාවිස් ජාතවගේ බාදවරිකමින් හොරේව. එබ්බයක මොල්කමි කුලෙයා අනෙ බැකවෙස් එපද මොල්කමි කුරබේතෝ ගදාලතෙවේ. මිකන්තවෙස් එදවසුරුගා වනී ඉස්ලාම් දීන වර නසුල් දිබේ කමිකම්ගේ දෙම්ෆැ මිබුණි ෆස් බේකලුන් මිකන්ත කුරෙබුමගේ අමරුපුළු රසුල්ලාගේ ෆානු දෙබෑෆියේ. මි බේකලුන්ගේ මිකන්ත වෙතිරේගාවිස් කුඩ කුජ්ජකු නොමත අංහෙනකු නොමෙරුම වසී කුරවිය. දෙම්මි ෆස් බේකලුන් දතුරු කුරවාෆා හයබරුගේ බොඩදුරෝෂීගේ කාරිය බඩාගතී ඉරුවස්සි අන්දිරි වමන් දිය ඉරුගේ. අබ්දුල්ලාහි එහෙම බේකලින්න බිදාලුයේ තිය බේකලින් තංකොලේ දුර්ගා තිබ්බවාරේ තිමංකලික ෆාන් රසුගේ තිරිය වදිවේත උල බදානමේ. තිමංකලික ෆානුගේ අඩෙබ්බඩේ ඉවේන්දෙන් තිය බේකලින් තිබ්බවාරේ මිහින් බිදාලුවෙෆා දොරෝෂීගේ කාරිය බඩාගින් මෝනුගේ එෆලීගා ඉස්තරිපුරුගා ඔය ෆොරේන් එලිෆා ඔන්නානෙහෙන් හද්දවෑගින් කුඩකම් දාන් ඉන් මිහගේ මිසාජුගා ඉහින්ද වඩාගින් එබ ඉන්නවිය. මිහාරු කයබරුගේ මිහුන්ගේ ආදයකී ඉරෝස් ෆුහිජ්ජියා දොරෝෂත ලැප්පා බන්දුකෝගෙන් තිබ්මේ දොරුෆාරවිල් කජයගේ මිලේ දොරෝෂ ජප්පාන් ඔලෙෆා බේර් බලාජ ඊරු මිතංගා ගදෝ හාජති කුරාන් ඉන් මීහකු දෙකෙගෙන් ඉරුකොළක හොරෙෆා රොලියාස්ගෙන් ගොවාලියේ ඒ මැක්කලන්ගේ අලායේ වන්නානිඥා වන්නාටේ මිවලනී දොරෝෂ තලයම් බිගින්නව. මීන් හම ගොවාලිමු බෙදි වඩාගෙන් දොරෝෂීගේ තනිකා ෆිලා වඩාගෙන් හුන්නවනිකො දොරුෆාරවිල් කජයගේ කන්තක්කුල ගොතකී දොල්ෆෙල් ලැප්පා තලුජාපා තලුදැඩිපති මිතා දාජයගේ මතීගා බාබාපා මීනා මිතා උලජාපා මි දාජ මතීගා නිදාන් ඔරෝජ්ජේ. මීනාහම නිදිගුගුරි දමාම් පරාගත්තුමන් එක ජෆාන් වඩාගින් තල්දැඩිපති නංගවයාගින් දොරෆැන් හොළුබාපා අබු රාෆියෝගේ ගණඩවරා දිමා කොල්ලබාපියේ. මි ගණඩවර හොරී මිදරෝෂීගේ දාදි කාරීගේ මිතන වඩාගින් බෙල්ලි වීරු මිතාක වදි නිදාකට නෝලේ. දෙං එක ජෆානු එතංගා උලේ දෙන නෝකිරුන්ගේ බීදාගා මිතාගා උළුබා පට්ට ඇපිය. මිතාගේ මීහුන් නිදාම් පිරි ීරු එක ජෆානු හුන්නවී අබු රාෆියෝ නිදා කොට්‍රීගේ කාරීගේ. දෙම් මිතාගා ඔරේ මීහුගේ තිරේගා ඔසොන්නවා ඔන්නවාපා එමෙන්න නිදනීමා එකොටිය වෙන්න වීරු එතන් හොරී හම මුලින් අඳිරි කොෆේ. විස්නවීරු මීනා ඔතී මීනාගේ අභි මිහාගේ කෑරීගේ මිහාරු නිදිජ්ජ මේ දෙන් හිප්ලන් එරියේ මිජෙහුණී බොඩුකමකේ. රසුල්ලා ඉෆාන් වනී අංහෙනු මෙරුම් මනාකුර බාපේ එහෙන් නොන්නව දෙමිහු එකුවා ජහන්නමය දුබ්වාජනිකු නිමනීතාය. දෙම් වර ෆිකුරුවෙරි වගෙන් හුන්නවාපා ජාතවගේ අලකුන් ඒයි ඒයි අබූ රාෆියායේ විදාල් විජ්ජේවි. මීනා හේ අරමුන් ඌ ඌ ගෝනී කාකුහේ බුනායිර ඒ අඩු ඇජමාය හඬි ඉතිවාහරි බාදු බැපියේ. මේ ඉතිවාරු එනයි ගෑග ලබ්වාජිකමක නොයේ ඒ වගතුගා එනාගේ අභි මිහබ නෙෆියේ ඒ මිහකු ඒ ගොනී අබ්දුල්වාහිබුන් අතීකුගේ අඩු නෙවේ. ඒනබ නෙෆියේ මෙ රේගනු දම්බරුගා කොන් අබ්දුල්වාහිබුන් අතීකින් හේ. මේ වගතුගා එක ජිගෆානු බේරුන් ඇස් වැන් නෝකිරෙගේ සිවෑගා එහෙන් අඩෙන් නෙරුවෑගෙන් බිදාල් වියේ. සාහිබ් කජිගෆානු සාහිබ් කජිගෆානු වේ මේ කොටරී තිරේගා මෙවනී කිත්තෝය. මීනා බ්ලිෆියේ නේගේ හීවනි බේරු මීහක වදිගෙන් උලේහනේ. මම යොතී තෙදවාමෙස් නොකෙරිපය. කඩියෙන් හොරාලි අඩු හෙම්බෙ සීවිය මිහුරිහා එච්චති කීර එක ජෙගෆාන් හුන්නෙවී ඒනාගේ කෑරිගේ. කුල්ලියකන් අහා එජෙහි එජෙහිගේ බිදාලු එෆා ඒනාය ගෑමච්ච වෙට්ටිගෙන් ඉරු ඔතීවෙස් උඩුතිල මතින්නෙවේ. කුල්ලියකන් ඒනාගේ බණුෆලා නිම්මාදාපා එතාගාවෙන් අංහෙ මීහා මිතාගා හඟුරාම ෆෙටිජ්ජේ කියයා හේරිගෙන් අඩායකු එක ජෙගෆානු මිකහල අඩකුන් හේර මුගොස් හරුගනුම් ෆෑබන් හදවෑගෙන් වෙට්ටි එ ෆෑවන් පල බලන් හානික වෙගෙන් මේ සලාමෙ බෙගෙන් දුව නොකුමගෙන් වඩාගෙන් එකවා වඩාගෙන් අනෙන් හතර බේකලුන් තිබ්බේතන වඩාගෙන් ෆියවෙ. දෙම්මි බේකලුන් සලාමතු මිරේගේ ෆතිස් නොනීස් මදීනාය වඩාගෙන් ඉතුර රසූදෝ ඉගෆානුගේ අරිහුගා මේ ඛබරු දන්නවෑ ෆුවේ. ඉතුර රසූදෝ ඉගෆානු එක ඉගෆානුගේ ෆෑගා ಅಪ್ಪಳು ಬೀಸೇವಮುಂ ಕುಲ್ಯಕ ಫಸಿಹೈಜೆ ಯಜಮಾನುಗ ಇಸ್ಲಾಮುಂ ಇಸ್ಲಾಂ ದೀನ ನಸುರು ದಿನಮಠಾಯ್ ರಸೂಲ್ ಇಫಾನು ರುತ್ಸವಾಹ ಕಮೆ ಕುಲವಮ ಕುರಾ ಹಿವ್ವರಾಯ್ ಉಫುಲ ಉಂದಗೂತಂ ಹುಣ್ಣ ಮಿಸಾಲಿ ಮಿಯೇ ಫರದಿಯದ್ದಾಹು ಅನ್ಹುಂ ವಾರ್ದಾಹುಂ ಸರಿಯತು ಅಬು ರಾಫಿಯು ಸಲ್ಲಾಮುನು ಅಬಿಲ್ ಹಗೀಕು ಗತಲಿಯುಜೆ ಹಿಂದುಗ ಖೈಬರುಗ ಯಹೂದೀನ್ ಎಮೀಹುಂಗೆ ವೆರಿಯಕಂಗ ಉಸೈರುಬ್ನು ರಿಜಾಮ್ ಲೈಫುವೆ ಮೀನಾ ಉಳಿನಿ ಕೀನಕುಂತ ಬೆಲ್ಲೆವಮಂ ಇತು ರಸೂಲ್ ಇಫಾನು ಮೀಹುಂ ಫಣುವ್ಯಾಗಿಂ ಬೆಲ್ಲೆವೀರು ಮೀನಾ ಉಳಿನಿ ಗತ್ಫಾನ್ ವಂಗ ಮೀಹುನ್ನ ಗೋವಾ ಎ ಮೀಹುಂ ಎಬ್ಬಸ್ ಕೊಗ್ಗಿಂ ಮದೀನಾಯಿ ಹಂಗುರಾಮಿಯಂ ಆದವೇತೋ ಮಸಕಿ ಕುಳಂಗೇವೆ ಮಿ ಖಬರ್ ದಿ ಬೇಡಾಗ ತೀಮ ಖಜ್ರಜ್ ವಂಗ ಅಬ್ದುಲ್ಲಾಹಿಬ್ನು ರವಾಹತ್ ತ್ರೀಸ್ ಮೀಹುಂಗೆ ಮಚ್ಚ ಬಿಲ್ಕುರುಬಾಫ ಖೈಬರ ಫಣುವ್ಯಾಫಿಯೇವೆ ಮಿ ಫಣುವಿ ಉಸೈರಾಯಿ ವಾಹಕ ದಕ್ಕವಾಗಿಂ ಕೊಮ್ಮೆ ಸುಲ್ಹಗುತೆ ಫೆಂಜಬ್ಬಾತೋ ಬೆಲ್ಲೆವಮಠ ಮಿ ಬೇಕದು ಖೈಬರ್ಗೆ ಕಾರ್ಯ ಬಡಾಗಿಂ ತಿಮಂ ಬೇಕದುನಿ ಎರಡುಗೆ ವೆರಿನ್ನಾಯಿ ವಾಹಕ ದಿಕ್ಕುಮ ಬಡಾಗೆ ಬೇಕಂ ಅಂಗವ್ಯಾಫಿಯೇವೆ ದೆಮ್ ಮಿನಂಗೈ ಉಸೈರು ಮಿ ಬೇಕದುನ್ನ ಅಮಾಂದಿ ಎ ಬೇಕಲಿಂ ಬಸ್ ಏನಾಯ ಅಮಾಂದಿಬ್ಬ ಏನಾಯಿ ಬದ್ದಲ್ ಕುರಬ್ಬಾಗಿಂ ಬಿದಾಳು ಇಜ್ಜವೇ ಕಲಿಯೇಗೆ ತಿಯ ಉಳೇ ಗೊತ್ತ ಉಳುಮ ಬುರೆ ಕಲಿಯೇಗೆ ಮೊಳುವೆ ಫಾ ನಸೀಬರಿ ಗೊತ್ತಕಿ ಕಲಿಯೇಗೆ ಇತು ರಸೂಲ್ ಇಫಾನ್ಗೆ ಅರಿಹ ದ್ಯುಮೇವೆ ಏರುಂಗ ಕಲಿ ಇಫಾನ್ ಬಸ್ ಕಲಿಯೇಗೆ ಈ ಖೈಬರ್ಗೆ ಬೆರಿಯ ಕಮ್ಗ ಕಬೂಲ್ ಕುರಬ್ಬ ಮಿ ದೆಬ್ಯಾಮಿಹುಂಗೆ ಅರಾರುಂ ಕುಡಕೊ ದೆಬ್ಯಾಮಿಹುಂ ಸುಲ್ಹಾಗ ಉಳವೇ ಗೊತ್ತೆ ಬಸ್ ವಿಧಾನೇವೆ ದೆಬ್ಯಾಮಿಹುನ ಮೆ ಮೊಳಿ ಮಿಗುತ್ತೇವೆ ದಿಮ್ ಮೀನಾ ಖೈಬರ್ಗೆ ಮಿಹುನಾಯಿ ವಿವಾಹ ದಕ್ಕ ಗಿನ ಮೀಹುನ ಮಿಗೆ ಮೊಳುಕಮ್ಗ ಫೆನುಮಾಯಕು ಏನಾ ಬಸ್ ಮಿಗೆ ಕಬೂಲ್ ಕೊಗ್ಗಿಂಗ್ ಎ ಬೇಕಲುಂಗೆ ಅರಿಹುಗ ಮದೀನಾಯ ದ್ಯುಮ ತಿರೀಸ್ ಮೀಹುಂ ಗೊವಾಗಿ ನುಕುಮಿಜ್ಜೇವೆ ಮಿ ಬ್ಯಾಮಿಹುಂ ಮಿ ದತುರು ಕುರಿ ಕೊಮ್ಮೆ ಇಸ್ಲಾಮಿಗೆ ಸವಾರಿಗೆ ಫಹತ ಯಹೂದಿಯಕ್ಕೆ ವರಾಗಿನ್ನವೆ ತಂಗುಳಕಂ ಆಸ್ವಾ ಮಿ ಬ್ಯಾಮಿಹುಂ ಗದರ್ ವೆರಿವೆ ಗತುಮ್ಗೆ ಕೊಳಮತಿ ಜಹಾ ಅಸ್ತಗುಂ ಫುಮೆ ಎಬ್ಬೇಕು ಇಸ್ಲಾಮುನಾಯಿ ಹಮಲದಿ ಅಣಬೇಕು ಫಿಲಾಂದುವೆ ಉಳಿಗೆಂ ಫುವೆ ಇಸ್ಲಾಮು ಮಿ ಬ್ಯಾಮಿಹುನಾಯಿ ಹಮಲದಿ ಏತಿರೇಂ ಎಮ್ಮೆ ಯಹೂದಿಯಕ್ಕು ಸಲಾಮೆ ವಿ ಅನುದಿ ಗತುಲ್ ಕುರಬ್ಯಾಫಿಯೇವೆ ಇ ಗೊತೆಗೆ ಮತೀಗ ಹಿ ಸಾಬೀತು ನುಕುರುವೆ ಗದರ್ ವೆರಿಂಗೆ ಕಂತಂ ಹುಣ್ಣಾಣಿ ಮಿಹನವೆ ನಿಸ್ಸತ್ ಐಕುಲಿಂ ವ್ಯವರಾಯನ ಐಕುಲಕಿ ಗೌಅತ್ ವಂಹಾಗೆ ವಕಿ ದರಿಕೊಳಕಕ್ಕಿಯ ನಮಕೆವೆ ಒರಾಯನತಕಿ ಭುಜಾಯದತ್ ವಂಹಾಗೆ ವಕಿ ದರಿಕೊಳಕಕ್ಕಿಯ ನಮಕೆವೆ ಮಿಯಾರ್ಗೆ ಶವ್ವಾಲ್ಮೋಗೆ ತಿರೇಗ ಮಿನಂಗೆ ದೇವಂಹಾಯಿನ್ ಜಮಾಅತಿಗೆ ಮೀಹುಂ ಇಸ್ಲಾಂ ದೀನ್ ಫಾಳ್ಕೊಗ್ಗೆ ಮದೀನಾಯಂ ಅತುಲಿಜೇವೆ ಮಿ ಬ್ಯಾ ಮೀಹುಂ ಎ ಇರು ತಿವಿ ನುಹನು ಬಲಿಕಥಿವೆ ಕುಲ ರೀಂದೂವೆ ವರ ದೆರ ಹಾಲಿಗೇವೆ ಎಯಿ ಎ ಮೀಹುಂ ಉಳು ತಂಗಡುಗೆ ತದುಮಡು ಹಾಲು ಬಡುವೆಗಿಂ ವಿಫಾತಿವಿ ಗೊತ್ತಿಗೇವೆ ದೆಮ್ ಮಿ ಬ್ಯಾ ಮೀಹುಂ ಕ್ಯಾಬ ಉಳೇನೆ ಗೊಯ್ ಹದ್ದವಾ ಕಿರ್ಬೋಣೆ ಜಮಲ್ ಕುಳಬಿಸ್ ದೆವ್ವಾಫ ಮದೀನಾಗೆ ರಬ್ಬೇರುಗ ಇತರು ಇಫಾನ್ಗೆ ನಾಮ್ ಸೂಫಿತ ಗೆಂಗುಳೆ ರಾಯಿಗೆ ಕಾರೀಗ ಉಳುಮ ಬ್ಯಾತಿ ಬ್ಯಾಫಿಯೇವೆ ಮಿ ಬ್ಯಾ ಮೀಹುಂ ಮಿತಾಂಗ ಉಳೆ ಬಲಿ ಫಸೇಯವೆ ಲೇಫೆನ್ ಜೆಹಿಲಾ ಉಮಂ ಕುಳ ಕಮಕಿ ಇಕ್ಕದ ರಾಯಿ ಮರ ಏನಾಗ ಅಫ್ಯಾ ಕಂಡ ಹದಾಫ ಮಿತನು ಜಮಲ್ ತಕಾಯಿ ಬಕರ್ ತಗಿನ್ ಹಿಫಾಗಿನ ರಕ್ಕಾ ವಿಜ್ಜೇವೆ ಮಿ ಬ್ಯಾ ಮೀಹುಂ ಮಿಹಿಂ ಹದಾಫಿಕಂ ಇಂಗಡಾಗ ತುಮ್ ಎ ಮೀಹುಂ ಹೋದೆ ಉಮಕ್ ಕುರುಜುಬ್ಬನು ಜಾಬಿರು ಇಫಾನು ವಿಹಿ ಅಸ್ವಾರುಂಗ ಮೆಚ್ಚ ಬಿರ್ಕುರಬ್ಬಾಫ ಫಣು ಬ್ಯಾಫಿಯೇವೆ ಮಿ ಬೇಕಲು ಬಡಾಗಿಂ ಮಿ ಬ್ಯಾಮಿಹುಂ ಹೋದ್ದವಾಗಿಂ ಮಿ ಬ್ಯಾಮಿಹುಂ ಗೆಂದಿಯ ತಗಿಚ್ಚಾಯಿ ಇಕ್ವ ಮದೀನಾಯ ಗಿನ್ನ ವ್ಯಾಫುವೆ ಎ ಮೀಹುನ ಎ ಮೀಹುಂ ಎ ರಾಯಿಯಂ ಹೆದಿಗತ್ತಂ ಹದಾ ಗತುಲ್ ಕುಳಮಂ ಅಮ್ರು ಕುರು ವ್ಯಾಫಿಯೇವೆ ಅಸಲು ಫಸಾದ್ ವಿಫ ಹುಲುಕು ನುಬಾವಿಜ್ಯ ಬೇಕ ಕಿತಮ್ಮೆ ಹಸಾಂತಿರಿ ಕಮೆ ಕಿತಮ್ಮೆ ಮೊಳು ಮೀಹು ಕುಳೆಯಸ್ ಫಾಯ್ದಾಯನ್ ನುಕುರಾಣೇಕಂ ನಿವಾಹಕ್ಯಾನ್ ರೀತಿ ಕೊಪ್ಪಿನೇವೆ ಸರಿಯತ್ ಅಮ್ರೂಬುನ್ ಉಮಯ್ಯತ ದ್ವಮ್ರಿ ಇಲ ಅಬಿ ಸುಫಿಯಾನ್ ಮಿ ಸರಿಯತ್ಗೆ ವಾಹಕಿ ಅಕಿ ಎದ್ದು ವಾಹಕ ಮಕ್ಕಾಗೆ ಹರಂಗೆ ಮಜ್ಜಿಸಿಗ್ಗ ಅಬು ಸುಫಿಯಾನ್ ಇಂದಿಗೆ ಇತು ರಸೂಲ್ ಇಗ್ಫಾನ್ಗೆ ವಾಹಕ ದಕ್ಕಮ್ ಗೊಸ್ ಮುನೈಫಿಯೆ ಅಜಾಬ್ ಕಮಕಿ ಇಕ ಇಗ್ಫಾನ್ ಉಳುಬಣಿ ಬಾಜಾರು ಗಾವ ಸಮ ಗಿನಿಕನ್ಯಾ ಹಿಂಗವ ಬೇನನ್ ತಗಿತಿ ಬಲ್ಜವಾಗಿ ಅದು ಎಹೆಂಬೆಸ್ ಜೆಹೇಹಾ ಮುಹ್ತಾದ್ ಹುಳಕು ಹಿಪ್ಳಂ ಎರಿಹಾ ತನಕಂ ಹಿಂಗವೇವೆ ಇಕಮಕ್ಕು ಇಕ ಇಗ್ಫಾನಾಹುರೆ ಮುಳಿ ಮಿಕರಾಗಿ ಎಮ್ಮೆನ ಉದಗೂ ಆಕಮಂ ಹದಾಗಿ ಉಳೆಯಿರು ಹಮ ಇಕ ಕಬಿಸ್ ಇಕ ಇಗ್ಫಾನ್ ಗತುಲ್ ಕೊಲ್ಲಾ ಕಬಿಸ್ ನುಕರೇವೆ ಹದಹಾವಾ ಮೀಹುಂ ಮಿಹಾರು ಫಿಂಡಿ ವೆಫಾ ಕೊಮ್ಮೆ ಗೊತ್ತೆ ವರಿಹಂ ವೈಜ್ಯೇವೆ ಅಹರ್ಮಿಕಾಲ್ ಮಶೂರ್ ಮೀಹುನ ಕರೆ ಇಕಾಯ ಕಂತಕೆ ನುಕುರವೇನಿಜ್ಞಾಯೆ ಎಹೆನ್ ನೋಣ್ಣಮ ಮಿಜಾತುಗ ವಾಹಕ ದಕ್ಕಾಫಾ ನುಕುಮಗೆ ದನಿಕೊ ಮೀಹ ಕ್ವಾಸ್ ಮುನಿಫಿಯೇ ಏ ಸಾಹಿಬಾಯೆ ಅಳ್ಗೊಂಡಂ ಎ ಮದೀನಾಯ ದಿಬೇನೆ ಗೊತ್ತೆ ಹದ್ದವಾ ದಿಬನಿಕೊ ಮೊಹಮ್ಮದ್ ಗುಫಾನ್ ಗತುಲ್ ಕೊಫಾಫ್ರೀಮೇವೆ ದೆಂಗ್ ಅಬು ಸುಫಿಯಾನ್ ಮೀಹಾಯಂ ಅರಾಗಿನ್ ದಾನೆ ಸುಯಿಪಕಾಯಿ ಹರ್ದಾಯಿ ದೀಫಾ ಫಣು ಆಫಿಯೇವೆ ಮಿ ಮೀಹಾ ಮಕ್ಕಾಯ ನುಕಿತ್ತ ಹವನ ದ್ವಹುಗೆ ಹೆಂದುನು ಆಯಸ್ ಮದೀನಾಯಂ ಅರಾಜ್ಯೇವೆ ಮೀಹುಂ ಕುರೆ ಖಬರು ಅಹಾಜಾಗಿಂ ಇತು ರಸೂಲ್ ಗುಫಾನ್ ಅಬ್ದುಲ್ ಅಶ್ಹದ್ ವಂಘಾ ಮೀಹುಂಗೆ ಮಿಸ್ಕಿತುಗ ಇನ್ನು ಅನಿಕೊ ಮಿತನ ಹಂಗಾಜ್ಯೇವೆ ಇತರು ಇಫಾನ್ ಎ ಮಿಹಾ ದಿಕ್ಕಿಂ ಫಾ ಅರಿಹುಗಾತಿ ಮೀಹುನ ಹದೀಸ್ ಕುರೆವಿಯೇ ಮಿಹಿರ ಅನ್ನನಿ ಲಫಾ ಕಮಕಾಗಿ ಅನ್ನ ಮೀಹೆ ನೋಣೆ ಏಕಮಕ್ ವೈರಸ್ ಕಲ್ಯಾಂಗ್ ಎ ಮೀಹಾಗ ನುಬಾಕಮು ತಿಮಂ ಕಲಿ ಇಫಾನು ಸಲಾಮ್ ಇಕ್ಕುರ್ಬಾಹಿಯೇ ದೆಮ್ ಮಿ ಮೀಹಾ ವದಿಗಿಂಗ್ ಆಯಸ್ ಅನ್ ಅಂ ಸಬಾಹಾಯ ಬುಣೆಫಾ ಕುಲ್ಯಕಂ ಇತು ರಸೂಲ್ ಇಫಾನ್ ಅರಿಹ ದನಿಕೊ ಉಸೈದುಬುನ್ ಹೊದಯರು ಏನಾಗ ಫಾತು ನಿಬಾಹುಗ ಹಿಪ್ಪಾ ಕುಲ್ಯಿ ಜೆಸೋಮು ಎ ಅಬಾಗಣುಗೆ ತಿರೇಂ ಏನಾ ಏಗೆ ಮುಗ್ಗಣುಗ ಹಿಫಾನ್ ತಯ್ಯಾರು ಕೊಫಾವಿ ಖಂಜರು ಏನಾಯಿ ಕುರಿಮೆಚ್ಚ ವೆಟ್ಟಿಜ್ಜೇವೆ ಮಿತಾಂಗ ಇನ್ನೈ ಕೊಮ್ಮೆಸ್ ಬೇಕಲೆ ಮಿ ಖಂಜರು ನಂಗವಾಫಿಯೆ ದೆಂಗ್ ಎ ಮಿಹಾ ಕುರೆಂಗ್ ಇತರು ಇಫಾನ್ ಏನಾಗ ಖಬರ್ ತಂಗ್ ಎಸ್ ಸೆವೀಮ ತೆದು ನನ್ನವ ಇಸ್ಲಾಮಿಜ್ಜೇವೆ මිමිහා දෙන්නේ ඒ මැරස්කදයන් රසුදාය අල්ගොලකී මීහුන් දෙක බිරෙක්ගන්න මිහකීම නොනෑ මීහකු මරාජමක පස්්චිහේ මිහකීම නොනෑ එකමක් හොම කජයක ෆානුගේ මෝනපුොළ දුරම අලුගනුගේ හිතුවේ තෙරයක් බිරවරිකම් බදේ හරිගනුගේ එතම් මිතම් තුෘතුරු අලාම් පරැහිිය. අල්ගොඩු ඇකන්ත කජක ාන එක වඩාගෙන් ිකම්බෙස් අල්ගොඩ රඟලන් එගේ කජක ානී නබී යෝකන් අල්ගොඩ යගී මිද්ජය. දෙන් සජාමයි සුල ඇල්ජී රසූද ඒෆාන අම්රූබුණු උමයි යත දොම්රී මක්කාය දියුමන් අමර කුරබැවිය බයි දිවායග වේ අම්රූබුණු උමයිඇතු මෙම ජිස්ග ඉඳපා මක්කාය දියුමන් එදිගතියව ඒනා දෙනෙවේ ඒ මෑරස්කලයන් රසූදාය අල්ගොඩු මිවාවත මක්කාග ගොස් උලදාන් අමරපුරු දෙවීය කියතවය. අම්රූබුණු උමයි යතකී ජාහිලිය සමානුග මීහුම් මෙර්මශයි මීහුන කෙහිදී උළුමග මශුර මිහිකව. දෙම් මීනායයි අධි එකකායි මක්කාය ගොස් සිදියාතුග ගෙෆුල්ග තෝෆ්කොක් දෙති මියකු මරා මක්කාගේ එමෙන් එබ්වගෙන් අතුල්ක සොජීබන් අරවාපා හුනෙවි හබීපු ගෙෆානුගේ කටිකනු කෑජීග එමිහුම් හෙදා පාරය තිබ්බාම ඒ වගන්න නග මිකාල් කන්තත්තකුන් මක්කාගේ මිහුම් හයරාන් කොෆා මදීනායන් අතුවජය රදියල්ලාහ් අන්හු. ගසවතුල් හුදයිබිය හුදයිබියගේ හඟුරා සලාමයි සොල ඇල්ලිවි ඉතු රසූල ඉෆාන් මක්කාය වඩාගින් අම්රාවේ වඩාගින් එහරාම් කඩුබා උළුබාතීව හුවපම් ෆලකුන් දෙක වඩාගින් මිකම දතුරුපුල් කුරබ්බාන් ගස්තු කුරබ්බාපා මදීනාගේ කෑරීග ඉතුරුක ඉෆානු බෙරිකුම්ගේ දරුගාතිවේ ගබීලා ගබීලාගේ මීහුණ අරියහුගා මි දතුරු දියුමන් අංගවෑැිය. ඉස්ලාමුගේ එමෙන්නයි විවාහකුළු දක්වා දතුරුපුලුගේ වගුතු ගස්තු කුරබෑැිය එක්කල වගුතකක් එ ගබීලා ගබීලාගේ මීහුණකු නව්ව. එමිහුගේ බාකී කජිකමාන් හඟුරාමයක වඩාගන්නවා නීය විස් නෝනීයායේ එහෙම වීරු කොම්මෙන් දෙවේකර නෙතේ කජිකපානු එතන වඩාගෙන්ා අල්ගුණු මෙනවෙස් අස්තකපාර කුරබාහය ඒරු බෑමියුගේ හිතුගා වනී කජිකපානු වඩාගෙන් ා මක්කාගේ මිහුණයි කොම්ම ස්කතකුන් සොල්හයිබි වඩාගෙන් එතංග හොන්නවාපානය කමටව. නොවත එමක්කාගේ මිහුගේ අදදරුගාවේ කජිකපානුගේ කන්තන් නිමිධානය කමටව. එකමකු දෙන්නවී අල්ගුණමගේ මුදජායි අම්දරින්ගේ කන්තකාහුරේ මියහර දෙව නැතිකමුගේ මිවාහකත මිලියා අයතුගාවේ සයකූලු ලකල් මුහල්ලෆූන මිනල් අවරාබි ශගලත්නා අම්වාලුනා වාහලුනා ෆස්තගෆිල් ලන යගුලූන බියල් සිනතිහිම්මා ලේ සෆී කුළූබිහිම්. දෙම්ෆේ සලාමයි සොලවැල්ලිබි රසුල්ලෝ ගිෆානු එකේ ගිෆානුගේ අරිහුගාවා මහා ජිරිය බේකලුනායි අන්සෝරිය බේකලුනෑගෙන් මි දතුරුපුර නොකමවඩාගෙන් පියවේ මි දතුරුපුරුගා වඩාගින් බේකලුන්ගේ අදදු දොළහාහෙව. මදීනාග මච්ච වෙරිකුරෙවී ඉබ්නු උම්මි මක්තුමේ අම්බි අම්ි කමලුන් කර උම්මු සලමතු ගෙෆානුන් ගෙන්දවියේ එක ගෙෆානුගේ අරිහුගා එ මක්කාගා කතිල බානේ හදයුත බෙස් ගෙන්දවියේ ඉතුරු එක ගෙෆානුගේ අරිහුගා වඩාගේ අස්හා බේකලුන් උරෑගා හුරි කණිනුන් එහෙන් එබෙ සතියාරය නුගෙන්දවතය මීවෙස් එබේකලුන් එවඩාගන්නවනී හඟුරාමයක නොන්කමයි හම එකනි ගෙෆල ජයාරය කුරබා ඔම්රා උමක්කන් එෙන්න්නක් වෙෙස් ඉගේ නයකුතුන්නේ. දෙම්මි බේකලුන් දතුරු කුරබාපා වඩාගින් අස්වානයි හමය වඩාගන්නවා අයිරන් ඉතුරුක ගෙෆානුගේ ජාසූසුන් ඇස් දන්නවාඇ කුරේෂුවන් හැගේ මීහුන් තිබී කජක ානු මක්කායන් අරාවඩාගත නොදිනුම් මච්චක් එබස්සුගන්න. එමිහුන් ලදරිමෑ ජමල්තික දාදෙන් ගොයාගෙන් රබ්බේරක් කජක ානයි හඟුරාමයන් එබ නොකමතේ. එමිහුන් එබස්වවා වනී එමිහුණයි දෙකොළන්හම එක්ගොතක විස් කජක ාන් මක්කායන් අරාවඩාගත නොදිනවටේ මිහාර කාල්දුබුණු වලී දුවිසත්ත සවාරුනාගින් ඉස්ලාම් කුරියන් අය නොදිනුම නොකමජේ. මිකබරතන් අස්වාපා හදිස් කුරේබියේ එමිහුන් එයන්න මගු නෝම් එහෙම මගකුන් අහරවනාගේ මක්කායකාරිය දතුරුකුරාන එමිහු නෙබ්බාවය. මෙහෙන් හදිස් කුරේබීම අස්ලම් වංහාගේ මිහකු දන්නවා ඇපියේ එමිහකි අල්ගඩ දෙම් මිමිහා එබ එකලනාගෙන් වර දති වා මගකුන් දතුරුකොපා ඇස් මක්කාගේ තිරීපරාතුන් ඔයි හමබින් තනවස්තනක නොකොයිජය. කාල්දුමන වදීද මිතන් දෙකලබාපා වඩාගෙන් මක්කාගේ මීහුන මිකබර දෙ ෑපිය. දෙන්සල ආමාය සොල ඇජී රසූද ඉෆාන් සනියතුල් මිරාරවි කිය හිසාබ වඩාගත්තන එක ජෙගපාන් අරා වඩාගින් ඉන්න ගස්වාය කිය ජමල් මිතාගා බණුජ හැපිය. දෙන් අංගවාන් උළුබාවිස් නොතෙදවිය දෙන් හදිස්කුරවියේ මී මි ජමල්ගේ ගොතෙන් නොනැව එකමක් ෆිල් බාග මීහුන්ගේ එක් හයරුකුරවි කලාාගේ මි ජමල්ුවෙස් හයරුකුරවියේ අහුරින්ගේ නප්සු එකලාගේ මුදරච්චරිකම් ගාවා කලාාගේ ගන්දී මුණමේ ගරයි ස්වන්හගේ මීහුන් අහුරින්ගේ කිවෑන් හම කොම්ම කමකන් ෙදුනස් එකම ගා මෑරස් කලාාගේ ගෙෆ්ලායි ගෙෆරු හුරි රටුගේ හොල්මච්චරිකමෙන් එකුජෙවිගෙන් වානම එකමෙන් එමිහුණ දෙබාහුරීම. මිකං අයස් නිමායපාවා මගී හම මියහරු ඉස්ලාමුගේ ලස්කර එකුරෑ ස්වන්හගේ කාපරුන්නයි හඟුරාම ප්‍රසානය නමවෙස් එමිහුගේ මච්චන් ඉස්ලාමන් ගදවය නසුරු දිබි හිතුහුරි ගොතෙන් හෙදේ හා ක්‍රධානකමයි භාරු ඉස්ලාමුන්ගා එබ හුරිමේ. එකමක් එමක්කාගා මීහුණ නේගි තිබි ඉස්ලාමුන්ගේ එතන් එත දොයිහු මීහුන් වාකමයි අද එකකාපරුන්ගේ තෙරේගාවෙස් මැක්කලාගේ තෙදුමකු දෙක්කවමන් ඉරාධ කුරෙබි එත බැක් වාකමයි අධි ගෙෆුල්ග හොල්මැත්තරිකන් කෙඩිදිවීම වෙස් ඉරාද නොකරබාකමයි ಅದಿ ಇಸ್ಲಾಂ ದೀನಕಿ ಸುಲಹ ಮಸ್ಲಹತು ಗಮ್ಮತೀನ್ ಫೆತರು ವಮನ್ ಇರಾದ ಕುರಬಾಫಾ ದೀನ್ ಕಮು ಎ ದೀನುಗೆ ಎಮ್ಮೆಂಗ್ ದೀನುಗೆ ಅಹ್ಕಮ್ಗ ಫಹು ಜಮಾನ ದಾಂದೆಂಗ್ ಇಬ್ಬಾಂಗ್ ಎಮೀಹುಗೆ ಡಿಬ್ಲೆ ಕಮ್ಗಾವಾ ಥಂಗ್ ಹಂಗುರಾಮಾಗೆ ಮಗ ಮತೀನ್ ಫತಹು ವಮಕ ಇರಾದೆ ನುಕ್ರಬಿಯೇವೆ
1: اللهم صل على محمد عبدك ورسولك النبي الأمي وعلى آل محمد وأزواجه وذريته كما صليت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد
2: حسين صلاح الدين رحمه الله لوفاه كيرت رسول السيرة بدار الدبا

0: ඉම් එවරෙන් බුණුවේ හම කෂවරුන් තියබේකලුන්ගේ සබබුන් තිමම් මෙන්න සුම්පාකන් ලිබිජ්ජේ තියබේකලුන් තියකන් හුට්ටා නුලෙව්විනම තිමම් මෙන් තියබේකලුන් රජම් කුරා හුෂීමුවේ හම කෂවරුන් තිමම් මෙන්ගේ කිබෙයින් තියබේකලුන්න වේන් දෙනිවි උකූබා ලිබිදා හුෂිකන් කෂවරේ قالوا طائركم معكم أئن ذكرتم بل أنتم قوم مسرفون
1: إبيكالوم ودالو ووه تيبا ميهونج سمپا کم وني تيبا ميهوننا إكوغي تيبا ميهوننا حقو گين هندان کو دیوناس ඒ සුම්පාකමෙ කමුගා බලනී හෙයේ අධිකේත තියබෑ මීහුන්නේ කාෆිරු කමුගා හද්දු ෆහනාලා ෆාවා බයකේ

ඌන් එයි එතාගේ මේවා ඉන්නයි එවරෙන්ගේ ඇත්තකුන් මසෙක්ක කොග්ගෙන් හෝදි තකෙතින් එවරෙන් කෑ උළුමට්ටකේ ෆහෙ එවරෙන් ශුකුරු නුකුරණී හෙයේ.

ඌන් එවරෙන්නං හෙක්කෙව්වේ එයි හම කෂවරුන් බරාවෙගෙන්වා නබුගා තිමන්රස් කලාන්ගේ එවරෙන්ගේ දරිෆස්කොළු උෆුල්ලවා දෙව්විකමේ وَخَلَقْنَا لَهُمْ مِنْ مِثْلِهِ مَا يَرْكَبُونَ අදි එපද තකෙතින් එවරෙන් අරෑගෙන් දුවාණෙ තකෙති එවරෙන්න ටකා තිමන් රස්කලාංගේ හද්දවා දෙවීමේ وَإِنْ نَشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنْقَذُونَ අදි තිමන්රස් කලාන්ගේ ඉරාද කුරව්වා නම ඒවුරෙන් ගරකු කුරව්වාෆා හුෂීමේ ෆහෙ එහිඳු ඒවුරෙන්නං එහිවානෙ ෆරාතෙන් නොවේ අදි සලාමෙ කුරව්වානේ බයකු කමුගා ඒවුරෙන් නුමෙවේමේ ඉල්ලා රහ්මතම් මින්නා වමතාන් ඉලා හීන් තිමන් රස්කලාන්ගේ හදුරතුන් ඈ රහ්මතෙක්ගේ ගොතුගයියායි කඩාළුවාෆාවා මුද්දතකා ජෙහෙන්දෙන් දෙව්වා දුනියේගේ වගුතී උෆලෙක්ගේ ගොතුගා මෙනුවීයේ

අදි එවරෙන් බුණාකමුගා විය. තිමම්මෙන් මරුවේ වෙයශායි කෂිතකක වෙජ්ජෙහිඳු අලුන් දිරුමක ෆොනුවානේ බයකුකමුගා හම කෂවරුන් තිමම්මෙන් වේහෙයේ. අව ආබාඋනල් අව්වලූන් අදි තිමම්මෙන්ගේ ඉස්වෙදිය කාබ ෆැයිම් වෙස් හෙයේ.

0: ඒගෙ ගස් උෆෙද්දී තියබෑ මීහුන් හෙයෙ නුවත ඒ උෆෙද්දෙවි ෆරාතකී තිමන් රස්කලාන්ගෙ හෙයෙ නහ්නු ජඅල්නාහා තස්කිරතන් වමතාඅල් ලිල් මුක්වීන් හඳුම කුරුමෙ කමුගෙයයි දතුරු ෆතුරු කුරා මීහුන් නෂායි දතුරු නොකො කායිමු වෙතිබේ මීහුන්න බේනුන් හිෆේ එච්චෙක්කමුගා තිමන් රස්කලාන්ගෙ ඒ අලිෆාන් ලෙව්වීමෙ فسبح باسم ربك العظيم فه كليغ فانوغ وري ما وانت رسكلانغ اسم فلون كليغ فانو تسبيح ودال واش فلا أقسم بمواقع النجوم فه هما كشورون تريتا أصفه تنتن غندوا තිමන් රස්කලාන්ගේ හුවා වහී කුරව්වමෙ وَإِنَّهُ لَقَسَمٌ لَوْ تَعْلَمُونَ عَظِيمٌ අදි තියබෑ මීහුන් දන්නනී නම හම කෂවරුන් එයි බොඩුවෙගෙන්වා හුව එක්කන් කෂවර إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ හම කෂවරුන් ඒ මෑවෙගෙන්වා කුරආන් කං කෂවරේ ෆී කිතාබින් මක්නූන් රක්කාතරි කුරව්වා ෆාවා ෆොතෙග්ගේ ලා යමස්සුහු ඉල්ලල් මුතහරූන් තාහිරු වෙගෙන්වා මීහුම් මෙනුවී එ ෆොතුගා නුබී හේනෙතේ تنزيل من رب العالمين اي عالم تكوغي وري رسكالانغي حضرتن باوا لفي فتك أفبهذا الحديث أنتم مدهنون تيبا ميهن دوغوكو فروا كودا كوراني ميواها كيا مدوغا ابهي මි කුරුආනා මෙදුගා හෙයෙ වතජඅලූන රිස්කකුම් අන්නකුම් තුකද්දිබූන් අදි තියබෑ මීහුන්න රිසුකු දෙව්විකමුගේ මච්ච කුරා ශුකුරකී එ රිසුකු දෙව්වි රස්කලාන්ගෙ දොගුකුරුන්කමුගා තියබෑ මීහුන් හදමුවෙ فلولا إذا بلغت الحلقوم فه مروو مگه وگوتوگا کراهمي فرانا ايس نيوا هوليان الي جهند وأنتم حينئذ تنظرون ادي اهندو تيبا ميهن بلبلا تيبموه وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْكُمْ وَلَكِنْ لَا تُبْصِرُونَ ادي تيبا ميهن نفر اميها ابهي مروى ميها غاكم بودي تيمن رسكلانج اهن كمكو تيبا ميهن نك نفنه فلولا إن كنتم غير مدينين ترجعونها إن كنتم صادقين فه تيبا ميهني عملتك جزا نلبين بيكو كمغا وانما تيبا ميهن افران امرا نغنني كي وغن هيي තියබෑ මීහුන්නේ තෙදුවරින් කමුගා වා නමේ فَأَمَّا إِنْ كَانَ مِنَ الْمُقَرَّبِينَ فَهَ ඒ මරුවි මීහා කුත්තං කුරව්වා ෆාවා මීහුන්ගේ තෙරෙයින් වා නම දන්නාෂේ
1: فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّةُ نَعِيمٍ
0: فَهَ එමිහකං අරාමායි තනවස් වෙගෙන්වා රිසුකායි නෙමතුගෙ සුවරුගෙ හුට්ටෙ.
1: وَأَمَّا إِنْ كَانَ مِنْ أَصْحَابِ الْيَمِينِ
0: أَدِي أَمِيهَكُ كَنَا فَرَاتُكَ مِيهُنْكَ تِرَيْنْوَا نَمَا دَنَّاشِ
1: فَسَلَامٌ لَكَ مِنْ أَصْحَابِ الْيَمِينِ
0: فَهِ أَمِيهَكَ أَنْغَوَانَتِ كَنَا فَرَاتُكَ مِيهُنْكَ كِبَيْنْ تِبَايَ سَلَامْ هُتَّ.

එවරෙන් දන්නවා නැත එහෙන්නකුන් නූනෙ හමකශවරුන් තිමම්මෙන්ගේ ගාත ඉන්සාරු කුරව්වා රසූලකු වඩෑගත දෙං තිමම්මෙන් දොගුකුරීමුවේ අදි තිමම්මෙන් බුණීමුවේ අල්ලාහු එවවෙස් එච්චේ භාවයෙන් නුලවවයි තියබේකලුන් බොඩුවෙගෙන්වා ෆුරෙදු මෙෙග්ගා මෙනුවී නුවමුවේ.

0: නුවත රහ්මානුවන්ත රස්කලාන්ගේ ෆියව තියබෑ මීහුන්න නස්රුදේනේ ලෂ්කරෙක් කමුගා වනී කොම්බයෙන් හෙයේ හෙල්ලු මෙග්ගෙ තෙරේගා මෙනුවී කාෆිරුන් නුවේ. أَمَّنْ هَذَا الَّذِي يَرْزُقُكُمْ إِنْ أَمْسَكَ رِزْقَهُ بَلْ لَجُّوا فِي عُتُوٍّ وَنُفُورٍ
1: نُوَتَ إِكَلَانْجِ رِزُقُ دِوُّنْ هُتَّوَا فِنَمَا تِيَبَا مِيهُنَّ رِزُقُ دَيْنَي مِيهَكِ إِيْ كَاكُ هَيَّ أَدِي كِيَتَّ එවරෙන් වනී කිබුරුවෙරිකමායි හග්ගුන් එක්කිබාවුමෙක් ගයේ.

0: සදුවම් කවුමගේ මීහුන් ගාත රසූල් කමාගෙන් ලූත අලෛහි ඉස්ලාම් ෆනොවිජ් සදුවම් කවුමගේ මීහුන් නකි දීනෙන් නැබේ අල්ලාහ් නහි කරවා ෆාවා අඛලාගී ගොතුන් ද ෆාහිෂ් අදි හඩි හුතුරු අමල් තකි ගෙතිරෙ ගෙමි ෆාවා බේ අම්බි ෆිරකමගේ ගොළුම බුරේ කවුමගේ මීහුන්ගේ මෙද්ගා අෂගෙන් ෆාවණී එජ්ජන්ස්ගේ ගොළුම් මීහුන්ගේ එෆෙත්තරකම අරාගතුන් මගු ෆේරුම් ෆද අමල්ත අදුල් ඉන්සාෆකි එමීහුන් හිතන් එරි ගොතකන් ඔයි කුලේ කුලේ එච්චේ ලූත්ගෙ ෆානුගේ අස්සාබන්න සදුවම්ගේ මගු තැම්මතින්නා ගෙතකුන් ෆෙනිගෙන් දියෙයි මූනුමතීගා අයින් අලන් ජෙහේෆද හඩි හුතුරු ෆාහිෂ අමල්තකෙ ලූත්ගෙ ෆානුගේ අමිකමලුන් හෙම්නාතකි සදුවම් කවුමගේ බොඩෙක්ගේ අං හෙන්දරියේ
1: ලූත්ගෙ ෆානු ෆර්බද මතීගා නමාද් කුරබ්බන් හුන්නවනිකෝ ಎಕಲೇ ಗಿಫಾನುಗೆ ಹಿಪ್ಪಳಶಾ ಲೋಫ್ಲಂ ಐಜಿ ಫೆನಿ ವಡಾಯೆ ಮಡು ಫಿನಿ ಬ್ಯಾರೋಳಿ ಜಹುನು ಫದ ಜಿಬ್ರೀಲ್ ಗಿಫಾನು ವಹಿಯಾಯಿಗಿಂ ಎಕಲೇ ಗಿಫಾನು ಅರಿಹಂ ವಡಾಯಿಗಿಂ ವಿದಾಳುವಿ ಹಮ ಕಶನುಂ ಕಲೇ ಗಿಫಾನಕಿ ರಸೂಲ್ ಬೇಕರಕಿಂ ಮೈ ಅಬ್ಬೋ ಕಲೇ ಗಿಫಾನು ಪೊನುವ್ವಿ ಸದೂಮ್ ಕೌಮುಗೆ ಮೀಹಂಗೆ ಗಾದ ಎಮೀಹುಂ ವಾಫಿಲ್ ವೆಫಾವಾ ಕಂತತ್ತ ಬಯಾ ಕುದ್ದಿಂ ಮಟ್ಟಕ ಕಲೇಫಾನ್ ವಿರಸ್ ಕಲಾಂಗ್ ಅಮೃಫುಳ ಕಿಯಮ ವಡಾಗನ್ನವ

0: ඒ ඊමාන් වෙච්ච මිස්තකුන්නේ තිය බෑමිහුන්ගේ අමිල්ල නෆ්සු තකායි තිය බෑමිහුන්ගේ අහුලවරින් නරකයන් සලාමෙක් කුරාශ එ නරකෑගේ දරකී මීහුන්නායි හිලය.
1: ඉස්ලාමී තරුබියත්
2: මේ දීනුගේ අඩු
1: නුවතිහ මෙගහර්ට්ස්
2: දීනුගේ අඩු

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සෙවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගේ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහන්ගේ පකීචා.

0: මේ ප්‍රෝග්‍රම්ගේ කෝස්පොන්සර්කි ෆයිපේ.
1: ආමගොත ගාන්නකි වරන් හඳාන්න තෙමිහේ බයදවස්තුව කාන් අන බෑදවස්තුව ොනුවන්ජේ මෙල්ත ොනුවන් බත්තේසේ හඳාන් කරන් අද මා උඳගූ කමේ එකමකු බිල්ත දක්කන්ත දුව හකුවේ සඳාන්නුන තේනේ කරන්ට බිල් ෆෙම්බිල් ෆෝන් බිලකස් දහෙන්න්නුවාන් හඳ

0: ඔරුවන් කියවා විදාල්වි අල් හාෆිස් මිෂෙල් ශාමි.
1: තියබේෆ්ලුන්ගේ දීනී හේලුන් තෙරිකන් ඉතුරු කොද්දනී නුවදිහමික හට්ස් දී